පඤ්ඤමා අසුපදී විකෝංකාර සත්ගුරු ප්‍රසාද දර්ශන තේතක පාප සමනාසෙන් හර්ෂෝන් දෙ මිලයි මීරා ගුරු පරමේශ්වර සුඛදායි පාරදම් කා නාම දිර රායේ අන්තේ හොය සඛායි රහව සගල දුක් කා දේරා පන්නා සංස්කූර් මුඛ ලායේ